0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන්දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවා මගේ මත් පෙන් සීමාව අඩු කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහුණා මට දැන් මගේ දරුවෝ වාහනෙන් පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට එයාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් නෙපෙ මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
3: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM. Hear the difference. Hear the world. 3ZZZ 92.3 FM.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: ශනිදා සාද
1: 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය
2: කුමර කුමරියන් ඉනහෙන උදෑසන සතර අතට දෙන සතුටය ගලා යන නතර නොවි ජය තඹ දෙස බලාගෙන මිතුර පෙරට යමු ඊසර විලාසෙන
1: ශනිදා ශනිදා ශනි සාදය

මාලිනී බුලත්සිංහල සහ ඇනස්ලි නානායක්කාර ඩීඩී ගුණසේනගේ සංගීතයට ගායනා කළ ගීතය අද ගායනා කළේ වසන්ත ශ්‍රීනාත් කුරුකුළු සූරිය සමග හිරන්‍යා මනෝරත්න. නව සංගීතය ඉන්ද්‍රජිත් මිරිහාන. මේ සටහන මං උපුට ගත්තේ කැලුම්පාලිත මහිරත්නගේ ෆේස්බුක් පිටුවෙන්. ජීවිතේ හරි වෙලාවට වැරදි තීරණයක් ගත්තොත් මොකද වෙන්නේ? ජීවිතේ කිසිම දවසක කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතය තාප්පයට හේතු කරන්න ඉඩ දෙන්න එපා. එහෙම තාප්පයට හේතු වුණොත්, එහෙම කවුරු හරි තාප්පයට හේතු කළොත් ඔබට ඉතුරු වෙන උත්තර දෙකයි. එකක් තාප්පෙ කඩාගෙන එළියට යන එක. එහෙමත් නැත්නම් ඒ හිර වෙච්ච තාප්පේ අතර ජීවත් වෙන එක. ඒ දෙකම හරිම අමාරුයි. හැබැයි ඔබ හිතනවා නම්, ඔබ හිතුවා නම්, ඔබට දැනුණා නම්, ඔබ තේරුම් ගත්තා නම් කවුරු හරි ඔබව තාප්පයට හේතු කරන්න එනවා කියලා ඒ දැනෙන මොහොතේම එතනින් ඉවත් වුණා නම් මේ ප්‍රශ්න දෙකටම මුහුණ දෙන්න ඔබට සිදු වෙන්නේ නැහැ. පරිස්සමින් හිතන්න. කාටවත් ඔබේ ජීවිතය තාප්පයකට හේතු කරන්න දෙන්න එපා. එහෙම දැනෙන පළවෙනි වතාවෙම එතනින් ඉවත් වෙන්න. ඒක තමයි ජයග්‍රහණය. ඒක තමයි බුද්ධිමත්කම. බොහෝ වෙලාවට අපි එහෙම නොකරන්නේ එහෙම ඉවත් වෙන්න ශක්තියක් අපට නැති නිසා. අන්නේ ශක්තිය නැහැ කියලා දැනගන්න මොහොතෙම ඕනි කෙනෙකුට පුළුවන් අපව තාප්පයට හේතු කරන්න. ජීවිතේ හරි වෙලාවට වැරදි තීරණ ගන්න එපා. සමහර වෙලාවට අපට හිතෙයි අපි මේ මොහොතේ ගත්තේ හරි තීරණය තමයි කියලා. නමුත් අපි අරන් තින්නේ වැරදි තීරණය වෙන්න පුළුවන්. මේක හරිම ව්‍යාකූලයි. අපි ගන්න තීරණය හරියටම හරිද නැත්තම් වැරදිද කියලා තේරුම් ගන්න එක. හරි වෙලාවට හරි තීරණය ගන්න පුළුවන් වුණ දවසට කාටවත් අපිව තාප්පයට හේතු කරන්න බැරි වෙනවා. සමහර විට ඒ තීරණය ගොඩක් අපහසු වෙයි. හැබැයි තාප්පෙට හිර වෙලා හුස්ම ගන්න බැරි තරමට හිර වුණු තරම් අපහසු නෑ. ඒ නිසා හරි වෙලාවට හරි තීරණය ගන්න. ඒ සඳහා අවශ්‍ය වන බුද්ධිමත්කම වැඩි දියුණු කරගන්න. එච්.ආර්. ජෝතිපාල සමග සුජාත අත්තනායක ගායනා කරන පැරණි චිත්‍රපට ගීතයක් ඔබට ඉදිරිපත් කරන්නට අපි හිතුවා. මේ ගීතය 1964 දී තිරගත වූ සිතක මහිම චිත්‍රපටයේ

0: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: සෙන් කතා අලුත් ගමක්. දවසක් තාරා කියන පුංචි ගමක හිටි මිනිහෙක් මෙන්න මෙහෙම හිතුවා. මේ ගම මට නම් දැන් එපා වෙලා. මං යන්න ඕනේ වෙන ගමකට. එතකොට මට සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඔහොම හිතලා එයා ගියා අල්ලපු ගම වන රියෝකන් ගමට. ගිහින් කෝකටත් සෙන් ගුරුතුමකුගෙන් විමසන්න ඕන කියලා හිතලා සෙන් ගුරුතුමකු හොයාගෙන ගියා මේ ගම ගැන විස්තර ටිකක් අහලා දැනගන්න. ඔහු ගුරුතුමාට ආචාර කරලා පැත්තකින් ඉඳගෙන ඇහුවා, මෙන්න මෙහෙම. මම මේ ගමට අලුතින් සංක්‍රමණය වුණු කෙනෙක්. මේ රියෝකන් ගමේ සිටින උදවිය කොයි වගේද ගුරුතුමනි කියලා. ගුරුතුමා පෙරලා ප්‍රශ්න කළා මෙහෙම. ඔබ කලින් හිටි ගමේ විස්තර කියන්නකෝ ඉස්සෙල්ලම. ඒ ගමේ හිටිය අය කොයි වගේද කියලා. ආපු අහන්න එපා. මං හිටි තාරා ගමේ අය හරීම නපුරුයි. ඒ විතරක් නෙවෙයි, හොරකම් පිරිලා. බැරි වෙලාවත් දොරක් එහෙම ඇරලා ගියොත් ඉතින් විනාසයි තමයි. ඔක්කොම හොරකම් කරනවා. මං මෙහාට ආවේ එපාම වෙලා ගුරුතුමනි. මේ රියෝකෙන් ගමේ මිනිස්සු කොයි වගේද සෙන්තුමනි කියලා ඇහුවා. මේ ගමේ ඉන්න ඇත් ඒ වගේමයි. ඒ නිසා පරිස්සමින් ඉන්න ගුරුතුමා කිව්වා. ඒ කහලයි මිනිහා හිත නරක් කරගෙනම පිට වුණා. අනේ මදයි, මං සතුටින් ඉන්න කියලා රියෝකෙන් ගමට ආවේ. බලන් යනකොට මේගොල්ලොත් ඒ වගේ. අනේ මන්ද, හැම තැනම එක වගේ වෙන්න ඇති. මිනිහා කලකිරුණා. ටික දවසක් යනකොට ඒ මිනිහා කලින් හිටපු ගමෙන්ම තවත් පුද්ගලෙක් රියෝකන් ගමට සංක්‍රමණය වුණා. එයාටත් හිතුණා සෙන් පූජකවරයෙකුගෙන් මේ අලුත් ගම ගැන විස්තර ටිකක් හොයාගන්න ඕනේ කියලා. එයත් ඒ සෙන්තුමා වෙතටම ගියා. ගිහින් ඒ විදිහටම ප්‍රශ්න කළා. මේ ගමේ මිනිස්සු කොයි වගේ දුතුමානනි කියලා. ගුරුතුමා ඇසුවා, ඔබ ඉන්නේ කොහි සිටද? මම ඉන්නේ තාරා සිටයි ගුරුතුමනි, මිනිහා කිව්වා. හොඳයි, එතකොට එහි අය මොන වගේ අයද? ගුරුතුමා මේ මිනිහාගෙනුත් ඒ විදිහටම ඇහුවා. තාරා ගමේ අය හරීම කරුණාවන්තයි. අහල පහල උදවියට හොඳින් ගරු සරු ඇතුව සලකනවා. ඒ විතරක් නෙවෙයි, හැම හරිම අවංකයි. වැරදීමකින්වත් දොරක් ඇරලා දාලා ගියත් කවදාවත් බඩුවක් නම් නැති වෙන්නේ නැහැ. හරීම හොඳ මිනිස්සු. එහෙමද? ගුරුතුමා ඇහුවා. එහෙනම් රියෝකන් ගමෙත් ඔබට එවැනිම අසල්වැසියන් හමු වෙයි. මේ ගමේ අයත් ඒ වගේමයි. යන්න, සතුටින් ඉන්න කියලා ඒ මිනිසාව කරුණාවෙන් පිටත් කළා.

සුනිල් ආර් ගමගේලියා ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කර සුනිල් එදිරිසිංහ ගායනා කළ මේ ගීතය අද ඔබ වෙනුවෙන් ගයන්නේ මනරම් පෙරේරා. නව සංගීතය ඉන්ද්‍රජිත් මිරිහාණගේ.

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: නොමියන චරිතයක බතකොට ස්වර්ණ පත්ම රුහණ කන්නරත්න ඉදිරිපත් කරයි.

ඇත ගම්නියම් ගම් සිසාරා පිපෙන්නට ඉඩ හසර නැතිකමින් පරවෙන්න වරම් ලද මල් කැකුළු විකසිත කළ සුන්දරතම මිනිසා නුඹය. ජීවිතයේ අරගලයේ මැද සිරව අකාලයේ නිවෙන්නට ඉඩ නොදී අන් පඩපුරට තරු ලකුණ වූ පහන් වලට දැල් වූ ගිනිසිලුව නුඹය. හදිසියේ මුණ ගැහෙන හැම විටම ආදරෙන් සෙනෙහසින් වැළඳගෙන ජීවිතයේ නව අරුත් කියාපෑ දූදරු පරපුරක පියාණන් නුඹය. 2004 සැප්තැම්බර් 26 වෙනි දින ලක්බිම කවිපිටුවේ හෙන්රි වර්ණකුලසූරිය ලියූ පබැඳුමක කොටසක් ඒ. පිරිපුන් මනුෂ්‍යත්වයකින් හෙබි අග්‍රගණ්‍ය මනුස්සෙක්, සුවිශේෂී දක්ෂතා රසක් ඇති පුද්ගලයෙක්, මහගමසේකර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පරපුරෙන් පසු මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ගීත රචකයා ඔබ විය හැකි. 1999 අප්‍රේල් 26 වෙනි සඳුදා දිනමින පුවත්පතේ තිස්ස අබේසේකරයන් පළ කළ ලිපියක එවැනි අදහසක් පළ කර තිබුණා. එතුමා තුළ තිබූ අසීමිත මානව දයාව නිසා සියලු දක්ෂතා වඩාත් ඔප්නැං වුණා. මුලින්ම කෙටි කතා ලිව්වා ජනතා පුවත්පතට. ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ බොහෝ දෙනෙක් සිටිනවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එතුමා ගැන එසේ ලියා තිබුණා. තිලකරත්න කුරුවිට බණ්ඩාර පුවත්පත් කලාවේදියා තැනක සඳහන් කර තිබුණේ තමන්ගේ ලිවීමේ නොනිම් ආශාව වැඩි දියුණු කර ගැනීමට එතුමාගේ ආශිර්වාද බලපෑත්තු බවයි. මෙවැනි උසස් ගණයේ මිනිසුන් මේ අයුරින් සලකන ඒ උදාර මිනිසා කවුද?

එසේ ලියා තිබුණා. තිලකරත්න කුරුවිට බණ්ඩාර පුවත්පත් කලාවේදියා තැනක සඳහන් කර තිබුණේ තමන්ගේ ලිවීමේ නොනිම් ආශාව වැඩි දියුණු කර ගැනීමට එතුමාගේ ආශිර්වාද බලපෑත්තු බවයි. මෙවැනි උසස් ගණයේ මිනිසුන් මේ අයුරින් සලකන ඒ උදාර මිනිසා කවුද?

1960 අප්‍රේල් 18 වෙනි දින ලංකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ KAW පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ ඒ ගීතයේ ගේයපද රචකයා එතුමායි. ඔව්, ඒ තමයි ධර්මසිරි ගමගේ මහතා. ධර්මසිරි ගමගේ මහතාගේ ගම වඳුරඹ ඌරල කටඹුරාව 1939 ඔක්තෝබර් 4 වෙනිදා උපන්නේ. එතුමා පුවත්පත් කලාවේදී, කවිය, තිරකතා රචකයෙක්, ගේයපද රචකයෙක්, ගත් කතුවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, පරිසරවේදියෙක් වගේම ඉන් එහාට ගිය ඉතාමත් උසස් ගතිගුණ වලින් පිරුණු මිනිසෙක්. මත්තක ගමගේ පීටර් රප්පුහාමි එතුමාගේ පේතුමා, මවුතුමිය කලේගාන ආරච්චිගේ චන්ද්‍රාවති, දරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් පුතා. එතුමාට බාල සහෝදරයන් 3 දෙනෙක් නමින් ප්‍රේමා, ශ්‍රියා, ලතා. ධර්මසිරි ගමගේ මහතාගේ ප්‍රථම ගුරු ගෙදර වූයේ කැලණියේ ගුරුකුල විදුහලයි. ඉන්පසු එතුමා තරඟ විභාගයකින් සමත්ව ඇතුල් කරනු ලැබුවේ කොල්ලුපිටියේ ශාන්ත තෝමස් විදුහලට. පවුලේ තිබූ ආර්ථික අපහසුතාවයන් එතුමාගේ ඉදිරි ඉගෙනීමේ කටයුතු අඩපණ කරනු ලැබුවා. එහෙත් බේක් හවුස් ආයතනයේ ලැබූ ලිපිකරු රැකියාව ඒ ආර්ථික දුෂ්කරතාවයට මධ්‍ය සහනයක් ගෙන දුන්නා. ධර්මසිරි ගමගේ මහතාගේ පුවත්පත් කලාවේදියෙක් වීමට තිබූ අනාගත සිහිනයේ හැඩකළ එක් පහන් ටැඹක් වුණේ අපි කවුරුත් සිරි අයියා නමින් හඳුන්වන UAS පෙරරා මහතායි. 1929 ජනවාරි 28 වෙනි දින විවෘත කරන ලද මාලිගා කන්ද මහබෝධි මන්දිරයේ එතුමාට කදිම කෙම්බිමක් වුණා. මාලිගා කන්ද මහබෝධි මන්දිරයේදී සිරි අයියාව එතුමා නිතර හමු වුණේ ගුරුහුරුකම් ලබා ගැනීමට. පාසල් වේලාවෙන් පසු එතුමා නිතර ගැවසුනේ මහබෝධි මන්දිරයේදී. පුවත්පතක් මුද්‍රණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට එම මන්දිරයේදී මුද්‍රණය කළ සිංහල බෞද්ධයා මුද්‍රණය වන අයුරු එතුමා ආශාවෙන් බලා සිටියා. ඊට අමතරව සිරි අයියාගේ උදව්වෙන් කුඩා ධර්මසිරි ගමගේ ලංකා ගුවන්විදුලියේ ළමා තීරයටත් එක් වුණා. ඒ අතරම එතුමාට සිංහල බෞද්ධ පුවත්පතේ සෝදුපත් බැලීමේ රැකියාවක් ලැබුණා. පසුව එම පුවත්පතේ උපකර්තෘ පදවිය ලැබ මාසිකව රුපියල් 75ක වේතනයක් ලබාගත් බව සඳහන් වෙනවා. ඉතාමත් දක්ෂ ගීපද රචකයෙක්, කවියෙක් වීමට අවශ්‍ය අභිප්‍රේරණය එතුමාට නොඅඩුව ලැබුණා.

මුලින්ම පෙරමුණ සිංහල බෞද්ධයා සිංහල ජාතිය පුවත්පත්වල ළමා පිටුවලට ලියා එතුමා තම අතහුරු කරගත්තා. එතුමා ජනතා පුවත්පතට කෙටිකතා 73ක් ලියා පළ නොවුවද තමාගේ උත්සාහයේ අත් නොහල එතුමා 74 වෙනි කෙටිකතාවද ලියා යැවිණි. වැරදුණු පිහිපාර නම් ලද ඒ කෙටිකතාව පුවත්පතක පළ වූ එතුමාගේ මුල්ම කෙටිකතාවයි. ලංකාදීප පුවත්පතේ වසර 17ක සේවයෙන් පසුව 1977 දී එතුමා ලේක් හවුස් ආයතනයට බැඳිලා දිනමින ජනතා සිළුමින පුවත්පත්වල සේවය කළා. ලේක් හවුස් ආයතනයෙන් සතිපතා පළ කළ යෝන් ජනතා තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත වුණා. යෝන් ජනතා පුවත්පතේ කතෘ ලෙස දිවයිනේ නොයෙක් දුෂ්කර පළාත්වල විසූ දක්ෂ කවියන් කිවිඳියන් හඳුන්වා දී ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ඔප්නැංවීමට හා දිරිදීමට ධර්මශ්‍රී ගමගේ මහතා ශක්තියක් වුණා. 1956 දී පැවැත්වු කෙටිකතා සනගෙන් ජයග්‍රහණ හිමි කරගත්තේ එතුමා. ප්‍රථම ස්ථානය ලබා ගැනීමෙන් අනුතුර

තුරුව ලංකාදීප පුවත්පතේ එවකට නියෝජකතුරු වූ KM සිරිසේන මහතා මොහු සොයා පැමිණ ලංකාදීප පුවත්පතේ උපසංස්කාරකවරයෙක් ලෙස සේවයට බැඳෙන ලෙස ඉල්ලා සිටියා. ලංකාදීප පුවත්පතේ වසර 17ක සේවයෙන් පසුව 1977 දී එතුමා ලේක් හවුස් ආයතනයට බැඳී දිනමින ජනතා සිළුමින පුවත්පත්වල සේවය කළා. ලේක් හවුස් ආයතනයෙන් සතිපතා පළ කළ යෝන් ජනතා තරුණ තරුණයන් අතර වඩාත් ප්‍රචලිත වුණා. යෝන් ජනතා පුවත්පතේ කතුරු ලෙස දිවයිනේ නොයෙක් දුෂ්කර පළාත්වල විසූ දක්ෂ කවියන් කිවිදියන් හඳුන්වා දී ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ඔප්නැංවීමට හා දිරිදීමට ධර්මසිරි ගමගේ මහතා ශක්තියක් වුණා. ධර්මසිරි ගමගේ වැනි මහත්මා ගතිවලින් අනුවන චරිතයක් පිළිබඳව එක වැඩසටහනකින් කියානිම කළ නොහැකි. එතුමා ගැන අපි ලබන සතියේ කතා කරමු. එතෙක් ධර්මසිරි ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ 1982 මාර්තු මාස 5 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ කළ යස ඉසුරු චිත්‍රපටයට එතුමන් රචනා කළ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ විශාරද නන්දා මාලිනිය ගායනා කළ මේ ගීතය අපි රසබිඳිමින්ම ලබන සතිය වෙනතෙක් එම චරිතය මතකයේ රඳවා ගනිමු. රූපරාමයේ පෙනී සිටින්නේ අමරසිරි කලන්සූරිය වසන්ති චතුරාණි සමග කිරිමව්වරුන් පිරිසක්. මම රෝහණ කරුණරත්න.

0: Was er disse, esse.
1: පසුගිය දවසක මට දුරකථන ඇමතුමක් දුන්න අපේ හිතවතෙක් අපූරු ප්‍රශ්නයක් ඇහුවා. ඔහු ඇහුවේ, මොකද ජගත් මේ සමහර නිවේදක නිවේදිකාවෝ එම්බිරිස්සාව හැදුනා වගේ කතා කරන්න කියලා. මං ඇහුවා, ඇයි එහෙම කියන්නේ කියලා. ඔහු දුන්න උත්තරය තමයි, මේ සමහර අය සමහර වචන කිසිම තේරුමක් නැතුව අතරමැදට සංඥක අකුරු දාලා කතා කරනවා. හරියට එම්බිරිස්සාව හැදුනා වගේ. ඔව්, ඇත්ත තමයි. පොඩ්ඩක් අහගෙන හිටියොත් ඔබටත් ඒ වගේ වචන අහගන්න පුළුවන්. සමහරු කියනවා කිසිඳු කියලා. කිසිඳු කියලා වචනයක් නැහැ. නිවැරදි වචනය කිසිදු. අනවශ්‍ය ලෙස සංඥක අකුරු දාලා. අරඹයා කියනවා. අරඹයා කියලා වචනයක් නැහැ. නිවැරදි වචනය අරඹයා. නෙතඟ කියලා කියනවා. නෙතඟ කියලා වචනයක් නැහැ. නෙතඟ. නෙත් අග නෙතඟ. සමහරු කියනවා ඇහිලා ඇති ඔබට සමඟ කියලා. සමඟ කියලා වචනයක් නැහැ. සමඟ. ඉතින් මේ වගේ වචන ඕනෑතරම් ඔබට මේ සමාජ මාධ්‍යවල, එහෙම නැත්නම් YouTube අවකාශවල කතා කරන අය දිහා පොඩ්ඩක් ඇහුම් කන් දීලා බලාගෙන හිටියොත් හොයා ගන්නට පුළුවන්. අනවශ්‍ය ලෙස සංඥක අකුරු පාවිච්චි කිරීම කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒක මේ නොදන්නකමට කරන දෙයක්. ඉතින් නොදන්නකමට කරන දේ කවුරු හරි පෙන්වලා දුන්නොත් මේක කරන්නට එපාය කියලා, එතනින් පස්සෙවත් ඒ අඩුපාඩුව හදාගන්නට අපි ඔබ උත්සාහ කරන්නට ඕනේ. ඒත් අවාසනාවට කොච්චර පෙන්වලා දුන්නත් කිසිම කෙනෙක් උත්සාහ කරන බවක් පේන්නේ නැහැ මේ අඩුපාඩු හදාගන්නට. හැමදාම වැරදි වචනම කිය කිය ඉන්නවා. ඉතින් ශනිදාසාදයට සවන් දෙන ඔබවත් උත්සාහ කරන්න, නිවැරදි වචනම කතා කරන්න.
0: වාස දෙස ඇසර්.

0: හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට උපට
1: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
2: ඉස්සර කාලේ දැනට අවුරුදු 10-12කට පෙරදී රැල්ලක් තිබුණා. මෙහි ගායක ගායිකාවන් CD පට නිකුත් කළා. සමහර විට මෙහි ඉන්න පද රචකයන් සංගීතඥයන් එකතු කරගෙන ඒ කාලේ මෙල්බන් ගීතේ ස්වර්ණමය යුගයක් වුණා. ඒ දවස්වල වෙනදත් මම මේ වගේ ගායක ගායිකාවන්ගේ ගීත අපාතරින් ඒ ගැන මම කතා කළා කලිනුත්. ඉතින් වරින් වර ඔබට මතක ඇති, අද අපි කතා කරන්නේ තවත් එවන් ප්‍රවීණ ගායන ශිල්පියෙකුගේ ගීතයක්. ඒ ගැන තමයි අද කතා කරන්නේ තමයි රුක්මන් විමලසූරිය. ඔහු CD පටයකුත් නිකුත් කළා, ඔබට මතක ඇති. ඒ වගේම තමයි එහි එන ගීතයක් තමයි අද තෝරගත්තේ, ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද රචනය, සංගීතවත් කළේ නවරත්නගමගේ එතුමාගේ. ඒ වගේම ගායනය කරන්න රුක්මන් විමලසූරිය අපේ හිතවතා. ඒ ලස්සන ගීතේ තමයි දුම්රිය සීදේවිය කියන ගීතේ. පටන් ගන්නෙ මෙහෙම. මුලින්ම මේ ගීතේ ආරම්භ වෙන්නේ මීදුම් සලුතිරි දෙපසට කරගෙන මිටියාවත ඔස්සේ පාවෙන ඈද වඩම්මන දුම්රිය සීදේවි, මංගල තාලෙන එන දුම්රිය සීදේවි කියලා තමයි පටන් ගන්නෙ. මුලින්ම මේ ගීතේ අහනකොට දැනෙන්නේ දුම්රියක් එන ශබ්දය. මේ ඇත්තටම මේ සංගීතෙන් ඒකේ තියෙන වටිනාකම. ඇත්තටම දුම්රිය එනකොට ආදරයත් මේ දුම්රියත් එක්කම එනවා. මේ ගැන මේ ගීතෙන් කියන්නේ, මේ ප්‍රේමවන්තයා බලාගෙන ඉන්නේ තමන්ගේ පෙම්වතිය දුම්රියෙන් තමා ළඟට පැමිණෙන තෙක් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නවා. හිත ආදරයෙන් ඔහුගේ පිරීලා තියෙන්නේ. ඒ ඔහුගේ ආදරයෙන් හිත පිරෙන්නා වගේම මේ සීදේවි දුම්රියක් දෙන්නේ. දුම්රිය ඇත්තටම මල්ගොමු අතරින්, ඒ වගේම මීදුම අස්සෙන් පැද්දි පැද්දි පෙම්වතිය වගේම තමන් ළඟට එනවා වගේ ඔහුට දැනෙන්නේ මේ දුම්රිය එනකොට. ඊළඟට මෙහෙම තියෙනවා ගීතේ, මා ප්‍රේමියගෙන දිවේන දුම්රිය මං පෙත මේ හැටි ලස්සන ඇයි හිතුණා, රතුකහ මල් නිල් පාටින් ඇයිද්දී තව තව මල් පිපෙන. ඔහුට මුළු පරිසරයේම ලස්සන වෙලා පේන්නේ. කෝච්චියේ එන මං පෙත පාට පාට මල් පිපිලා ලස්සන වෙලා, හේතුව තමයි ඔහුගේ ප්‍රේමවන්තිය මේ දුම්රියේ එන හින්දා. ඉතින් කෝච්චියේ එන තුරා ඔහු බලාගෙන ඉන්නේ හරිම නොවිසිල්ලෙන්. ඒකයි මේ ගීතෙන් කියන්නේ. ඊළඟට කියනවා, දම් පැහැයෙන් දුම්රිය බබලනවද, නැත්තම් මානේ තුරවටනවද, ලාලිත ගමිනින් දුම්රිය ආසඳ, සිප ගමිමා පෙම්වති පුරා හඳ. ඔබට මතක ඇති ඔබ පෙම්වතෙක් වෙලා ඉන්න කාලේ, දැන් විවාහ වෙලා සමහරට වින්ද පුළුවනි, ඒත් මතක් වේ ඒ ප්‍රේමවන්තී ගමනක් බස් එකෙන් ගියා නම් දුම්රියෙන් ගියා නම් එනතුරු කොච්චර වෙලා පුල පුලා බලාගෙන ඉන්නවද. ඔහුට හිතුනේ දුම්රිය ශබ්දය ඇහුනම මේ එන්නේ ඇත්තටම ඇය එන්නේ නැද්ද කියලත් වෙලාවකට හිතනවා. මේ එන්නේ ඇය නේද කියලත් හිතනවා. එතකොට අද එන්නේ නැති වේද කියලත් හිතනවා. මේ වගේ දහසක් ප්‍රශ්න අතරේ තමයි බොහොම ආදරෙන් බලාගෙන ඉන්නේ. ඔහුට බයයි ඇය එන්නේ නැති වේ කියලා. ඇය දුම්රියෙන් ඔහුට දකින්න නැති වේ, එන්නේ නැති වේ කියලා. ඉතින් ඒත් අවසානයේ ඈ එනවා. ඇවිල්ලා තමන් ළඟට දුවගෙන ඇවිල්ලා ආදරයෙන් ඔහු සිප ගන්නවා. ඔහුට ඒ ටික තමයි ඔහුට නිතර නිතර මතක් වෙන්නේ. ඒ වගේම ඇවිල්ලා ඇ කරන්නෙත් ඒ ටික. ආදරවන්තගේ හිතේ ඇතිවෙන ප්‍රේමණීය හැඟීමක් ගැන කතා කරන්න තමයි මේ දුම්රියෙන් ගැන ආදරයක් ගැන කතා කරන්න.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: 2010 අවුරුද්ද මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ අපේ පාසලේ පැවැත්වුණ පොත් ප්‍රදර්ශනයක්. මේ පොත් ප්‍රදර්ශනයෙන් මගේ අම්මා මට මිලදීගෙන දුන්න විවිධ ධනාත්මක චින්තන පිළිබඳව කතා 100ක් අන්තර්ගත වුණු පොතක්. මගේ මතකයේ හැටියට මේ පොත ලියා තිබුණේ මහාචාර්ය දයාරෝහණ අතුකෝරළයන් විසින්. මේ පොතට කොයිතරම් මම තදින් ඇලුම් කළාද කිව්වොත්, එහි අන්තර්ගත වුණු ධනාත්මක චින්තන සිතුවිලි අදටත් මට හොඳින් මතකයි. ඒ පොතේ එක් පිටුවක සටහන් වෙලා තිබුණා, බාධක ඔබේ පේශීන් ශක්තිමත් කරයි කියලා. ඉතින් මේ කතාව නිතරම මගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා. කොහොමද ජීවිතයට ඇතිවන බාධාවන්, එහෙම නැත්නම් අපේ සැලසුම් වලට ඇතිවන බාධක කම්කටොළු අපේ පේශි ශක්තිමත් කරන්න කියලා. මේ කතාව බොහොම ගැඹුරින් හිතන්න පුළුවන් කාරණාවක්. ඒ ගැන මම සත්ව ලෝකයෙන් උදාහරණයක් අරගෙන කියන්නම්කෝ. සත්ව ලෝකයේ ඉන්න ශක්තිවන්තම පක්ෂියා තමයි රාජාලියා. රාජාලියා විශේෂ වෙන්න හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එකක් තමයි සත්ව ලෝකයේ දීර්ඝායුෂ විඳින, නැත්නම් දීර්ඝතම ආයු කාලයක් තිබෙන පක්ෂියා වීම. ඒ ආයු කාලය වසර 70ක්. නමුත් මේ අවුරුදු 70ක කාලය 100 ගෙවා තමන්න රාජාලියාට ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද මේ රාජාලියාට වයස අවුරුදු 40ේදී ජීවිතය හෝ මරණය තෝරා ගන්න සිද්ධ වෙනවා. අවුරුදු 40ේදී රාජාලියෙක්ගේ හොට වකුටු වෙලා මස්සිරාගෙන කෑමට නොහැකි තරමටම පත්වෙන අතර නියපොතුත් ඒ ආකාරයෙන්ම වකුටු ස්වභාවයකට පත්වෙනවා. හිතාගන්න පුළුවන් නේද, මාංශ භක්ෂක සත්වයෙක්ට ආහාර ගන්න අත්‍යවශ්‍යම අංග දෙක මේ අයුරින් වක ගැසීම කොයිතරම් අවාසනා සහගත ඉරණමක්ද කියලා. කුඩා දරුවෙක් පවා ඔසවගෙන යන්න තරම් ශක්තිවන්ත මේ පක්ෂියා අවුරුදු 40ක් ඉක්ම වූ පසු පියාපත් ගණවීම නිසා පියාසර කරගත නොහැකිව ගසින් ගසකට පණින ස්වභාවයට පත්වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න, අපිටත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නේද? ඇතැම් විට සුව කළ නොහැකි සම්මත රෝගයක් වැළඳීමෙන්, එහෙම නැත්නම් ආර්ථික කඩාවැටීමක් නිසා, එහෙමත් නැතිනම් දරාගත නොහැකි මානසික තත්ත්වයක් නිසා ඇතැම් විට මේ විදියටම මීටත් වඩා අසරණ තත්ත්වයකට අපිත් පත්වෙනවා නේද? මේ වගේ අවස්ථාවන්වල අපිට හිතනවා ගන්න තියෙන්නේ තීරණ දෙකයි කියලා. පළවෙනි තීරණය තමයි දුෂ්කරයි කියලා ජීවිතය අතාරින එක. දෙවැනි එක තමයි දුෂ්කර ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න එක. ඉතා බුද්ධිමත් මිනිස්සු තමන්ට එල්ලවෙන විවිධ බාධක හමුවේ පළවෙනි විසඳුම තෝරගනිද්දී සත්වයෙක්ුණ රාජාලියා තෝරගන්නේ දෙවැනි විසඳුම. මෙලෙස අකර්මණ්‍ය වූ හොට නිය සහ පියාපත් උගුල්ලා දමමින් නැවතත් ජීවිතය වෙළඳ ගැනීම. නමුත් මෙලෙස ජීවිතය වෙළඳ ගැනීමට නම් දින 150ක කාලයක් නිරාහාරව එක් තැනකට වී සිටින්න රාජාලියාට සිද්ධ වෙනවා. ඔබ හිතන්නේ මේ සත්වයා කුමක් කරනවා ඇතැයි කියාද? රාජාලියා තිරුවානාගල් කන්දක් සොයාගෙන තමන්ගේ හොට වේගයෙන් එහි හප්පා කඩා දමනවා. එතැන් සිට තම ජීවිතයේ කටුකම දවස්වලට රාජාලියා මුහුණ දෙන්න පටන් ගන්නවා. දින 50ක් තම හිස පිහාටු අතර සඟවා හොට මගින් ලේ වැගිරෙන්න නොදී එක්තැන්ව කිසිදු ආහාරයක් නොගෙන ගත කරනවා. ඒ ආහාරගත් විට මස්වැදැල්ල එනම් යලි හෙමින් හෙමින් ලියලන හොටේ කැඩී යා හැකි නිසා, මේ මස්වැදැල්ල කැඩුනොතින් යලිත් හොටක් නොපැමිණෙන නිසා රාජාලියා මේ විදියට දින 50ක කාලයක් තමන්ගේ මුහුණ පිහාටු අතර සංගවාගෙන එක්තැන් වී සිටිනවා. මේ කාල සීමාවේදී තමන්ට මොනෑම් දෙයකට මුණ දෙන්න සිදු වුණත් රාජාලියට සිදු වෙනවා ඉවසාගෙන ඉන්න. පිඹුරෙක් ඇවිත් වෙලා ගත්තත් රාජාලියට සිද්ධ වෙනවා පිඹුරාගේ කොතුර බවට පත් වෙන්න. දින 50ක් निराහාරව ඉන්න රාජාලියා තමන්ගේ හොට සෑදුණු පසු හොටය මගින් නියපොතු උගුල්ලා දමනවා. තවත් දින 50ක කාලයක් ඔහුට ගත කරන්න සිද්ධ වෙනවා තමන්ගේ නියපොතු යලිත් පැමිණෙන තුරු. ඒ වගේම ඉන්පසුව එකින් එක තමන්ගේ ගල් වුණු පිහාටු මේ රාජාලියා ගලවා දමනවා. වැක්කිරෙන සැරව වලින් ලස්සන පියාපත් පැන නගිනවා. ඉතින් තවත් දින 50ක කාලයක් මේ සඳහා ගත වෙනවා. මේ විදියට දවස් 150ක කාලයක් තුල මේ සත්වයා එක වතුර උකුරක්වත් ආහාරයට ගන්නෙ නැහැ. මාස 5කට පමණ ආසන්න කාලයක් අනන්ත දුක් විඳීමෙන් පසුව ජීවිතේ තවත් අවුරුදු 30ක් ආයුෂ වැළඳ ගන්නවා. ඉතින් මම එකඟ වෙනවා ජීවිතයට එල්ල වෙන බාධක අපේ පේශීන් ශක්තිමත් කරනවා කියන කාරණය සමග 100%ක්ම. ඉතින් දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය? නැහැ, ජීවිතයට එල්ල වෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය යුතුයි.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: කවුද මේ උතන හිටගෙන ඉන්නේ? එන්න එන්න ඇතුළට.
3: මම මේ සුගත්ගේ තාත්තා. මට සුගත් අතේ ලියුමක් එවලා තිබුණා ඉස්කෝලට ඇවිත් ලොකු සර්ව හම්බ වෙන්න කියලා.
2: හරි හරි, මෙතනින් වාඩි වෙන්නකෝ, අපි කතා කරමු.
3: හැබැටම මොකටද ලොකු සර් මට එන්න කිව්වේ?
2: මේකයි, සුගත් ගෙම් පන්තියේ ළමයින්ටයි උගන්වන ගුරුවරුන්ටයි හරිම කරදරයි. මේ ළමයා හරිම දඟයි කියන කිසිම දෙයක් අහන්නේ
3: නෑ. මම මේ කල්පනා කළේ සර්.
2: කල්පනා කරන්න දෙයක් නෑ, කියන්න තියෙන එක කියන්නකො.
3: ඔය ළමයා දඟයි තමයි, ගෙදරදිත් ඔහුම්මම තමයි. ඒත් සර් එහෙමයි කියලා මම කියනවාද සර්ට ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා?
0: චින්තක සිරිකුමාර, ගාමිණී පැලැන්ද, පිටපත ගාමිණී පැලැන්ද.
4: සංගා සාදය අසන ඔබට අපි හැම විටම කියන කාරණයක් නැවත මතක් කර දී යන්නටයි මේ උත්සාහ කරන්නේ. අපට අපේ ජීවිතයේදී නිතරම හමු වෙනවා හැම දෙයක් දිහාම අසුභවාදීව බලන අය. ඔවුන්ට ජීවිතයේ කිසිම දෙයක හොඳක් පෙනෙන්නේ නැහැ. මේ ලෝකයේ සිදුවෙන හැම දෙයක අසුභවාදී පැත්ත පමණයි ඔවුන්ට පේන්නේ. ලෝකය කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ලෝකයේ සුබ දේ, අසුබ දේ හැම දෙයක්ම සිදුවෙනවා. ඔබ පුරුදු වෙලා ඉන්නේ අසුබ දේ පමණක් දකින්නට නම් ඔබට ඔබේ ජීවිතේ කවදාකවත් සැනසීමක් ලබා ගන්නට බැරි වෙනවා. හැම විටම කල්පනා කරන්න ජීවිතය දෙස, ලෝකය දෙස, සමාජය දෙස සුබදායීව බලන්න. සුබදායී බැල්මක් තුලින් පමණයි ලෝකය පිළිබඳව හරි දැක්මක් ලබා ගන්නට ඔබට පුළුවන් වෙන්නේ. සුබදායී බැල්මකින් පමණයි ඔබට සතුට ලබා ගන්නට පුළුවන් වෙන්නේ. සුබදායී බැල්මකින් පමණයි ඔබට සැබෑ තෘප්තිය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ජීවිතය දෙස අසුභවාදීව බලන්නේ නැතුව, ලෝකය දෙස අසුභවාදීව බලන්නේ නැතුව, සමාජය දෙස අසුභවාදීව බලන්නේ නැතුව සුභවාදී බැල්මක් හෙළන්නටත් ඔබට පුළුවන් වෙන්නට ඕනි. ජීවිතයේ සැබෑ සතුට සොයා ගන්නට අවශ්‍ය නම් ජීවිතයේ සුබදායි පැත්ත දකින්නට පුරුදු වෙන්න. ඒක පුරුද්දක්. අසුභවාදී ලෙස ලෝකය දිහා බලන්නේ පුරුද්දට. ඔවුන්ට ඒ පුරුද්දෙන් ගැලවෙන්නට බෑ. ඒ වගේම ඒ පුරුද්ද නිසා ඔවුනුත් විඳවනවා, ඔවුන් සමාජයටත් විශාල කරදරයක් ලබා දෙනවා. ඔවුන් සමාජය මත විසිරුවන විෂම අදහස්, ඔවුන් සමාජයට මුදා හරින විෂම අදහස් නිසා සමාජයත් මිදවැටෙනවා, සමාජයත් කලකිරීමට පත් වෙනවා. හිතවතුනි, ඒ නිසා හැම විටම උත්සාහ කරන්න ලෝකය දිහා සුභවාදීව බලන්න. ඔබ ලෝකය දිහා සුභවාදීව බලන්නට පටන්ගත් පළමු පැයේ ඉඳලම ඔබට බොහෝ සුන්දර දේ දැක ගන්නට පුළුවන් වෙයි. මේ ගැන හිතන්න, මේ සතිය ඒ වෙනුවෙන් යොමු කරන්නට උත්සාහ කරන්න. අදත් අපි මේ සමගින්ම ශනිදා සාදයෙන් සමුගන්න. ශනිදා සාදය ඔබට ගෙනෙන්නට මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලින්. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. අපි ලබන සතියේ නැවත හමු වෙමු.